0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතකින් පත් නෝ නිය බල අපට ජවත සෞදි බාකුම්ලා සේන පූජා වත්කින් විසන.
1: Ovintis, nei maki informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.

හරයෝයිසා ඉම ජීන එම ගියයිඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.